විසාදාන පරුසාදාන් දන්නා සිරදාන නාම්දාන ශ්‍රී අමෘතසර සාහිබ ජීදේ දර්ශන ඉෂනාන් චංකියා චන්දේ බුංගේ ජුග්ගෝ ජොග අටල්ල පරමකා ජයකාර බොලෝ ජීවාහේ ගුරු බොලෝ ජී සෙක්කාදා මාන නීවා මත උච්චී මත පතදා රखාප වාහෙගුරු හේ අකාල් පුරख අපනේ පන්थදේ සදා සහයිදා තාරජීෝ ශ්‍රී නරකාණා සාහෙව අතේ හෝර ගුරුදවාරයා ගුරුතම්මා දේ ජනාතෝ පන්थනු විශෝඩයා ගයා හැ කුල්ලේ දර්ශන් දීදාර අතේ සේවා සම්බාල් දාදාන ਖਾਲਸਾ ਜੀ ਨੂੰ ਬਖਸ਼ਾ ਤਖਤ ਵਹਿ